0: ไก่กัดเอะอมุกสู้หายดีไม่คุ้มอุปเฮราจันทร์หายปตุกีลันพมพมกระไรทะเลฮายโยอียาอียา
1: เอ้ยโอ้มันจ้าซึ่งไอ้โยอดปะไอ้วอดปะในบางมุดฮัดเกลบสวยวะฮาโลนักโหยชิวทำไว้ด้วยมินุงสีให้บัดมาเจ็ดนับต่อปักตรมรุนเฮมาสัง
0: ยามกะเตสิติยามนับปังตะปะจักอินาไอ้คอยกี้คุดจันจึงไอ้ตะดีลักนับปังออนทอกนับวาปังไอ้คอยกี้คุดจันลับตะดีนับปีตูนาแม่แม่แม่กับปะดีเน่มาสิกีอันเซ่โซยตนาเฮราจันทร์ไฮปุตุกีมีไวรำกันปิศาจตุนากังหันซีซาอุจิกีมาจินจากไวหันซี
1: ไอ้บุอิสิงยาวมุมตัดีปิทูไฮวันนี้เฮวาสิง
0: อิสิงตะกีเฮนฮาวปะมาอยู่อาศัยกังวตนาเช่นำมาเตอร์ให้ยันปีเกย์เฮ้ยไม่ใช่ไอ้หิงสีแทงเลยไอ้หิงอายุตีอินพันกนุ่งต่ำกระตับนี่กระเตเซปุ่นตุนาทำโมไอ้ตุ้มปะจะปีเกย์โก้ไอ้หลักแล้วก็มังกรตุนาฮัตปีเกย์
2: Lalmising, awa po naman, amat takak ka na, lawin na maghat ka dapan ikaw. Lanban la si Dalai, di ba? Awa po naman, mga kakto na hat ka dapan eh. Makoy ni Lai mo pumsing kasi, nakoy lawin na kway sa law. Imalay ba na? Lanban na si Dalai, di ba? Awa po namang mga katulahali do. Hirasan na ay gitang-sang si Dapaglibay Kengsing na siya. Ima, ima, nanggilaman ni ko, ima.
3: Ito, hausin, kaksing lumtaki awa tinggol kaya punjalik kibayari matuting patabunin na ito.
2: Asumban ito. Ay bigitaso. Awa po namang haibigit aso! Nakwagi lamal na siya kwa na law na bari. Natwal hinang na bari. Kula ay taduk tu na kwagi kuya ka na siyang jaw. Bataw koy! Kula ay taduk tu na siyang kamasing siya na siyang jakasano.
4: Itaw.
3: Itaw.
4: Itaw ngamsung.
3: Itaw.
4: Hausik di. Waitaw gi lamal na siya kwa na law na ito.
3: Law na ito!
4: Asida, may tayi alam malay ni masi.
3: Oh,
4: awagi lan pa oy na malay.
3: Huh?
4: Amu tang chang sindo le yeng si.
3: Chang tito.
4: Ipa, ipa.
1: Kanano.
4: Ako ay busing na bigano. Ako ay may tayi masang hagt na.
1: May tayi ato busing. May tayi ato ba? Nangbo. Kanano, ipaboy sing yaw mo matadi. Ito ba?
4: Ito.
1: Kanao si kakakangkre.
4: Ito, ising. Ising.
3: Ay, ising nga ba't sa pigay ko? Ising.
1: May tahilay pak na kuntaklan sila po matamasida. Taw na panasong torak liba taw ba? Nang mo kanano. May na dihay ni. Taw na pabaning temsama. Awa tingnan na ba song torak lehay na. Magdura na ibunga.
4: May tayi pa. Ay hag na sa ano pa ni hay na kandiyo. Laypak na awa ba tara ba kuntaklan sira ba matamda. Maray pa po hundok tunasin mga mba. Marzit. 아마디 감비르싱아 아군바 닝테 마사니 하이비가누 아이보
1: 하리바 시나디나 닝템샤
4: 아이기밍 레이테 밤톨수 레이테 아이기 싱리드 셀리바 이어세 이라이 빠키네 아이 말따이 마자네
1: 오 미나디 하이네 말따이 빠캉카라 땡고올 링도나 아와 우탱나나부 송토럭레 하이나 징망다 나타 이리버 브라다싱다 포생수 옌미리 하이나 따이 마코야도 길로 징마도 이봉어 낙라네
4: 마니 판타우샥바 이빠디 아와 파마신 마타우 카람나 타람리브노 밍나 카리카 위버게 라이팜나 카다이다기노 아이코이 융파워 틴제람게네 판타우샥바
1: 이빠디 허겁네 맹나꼬물칭꼬이 시즈 이붕어 라렌 콤바 라베이는 썬르기 사나 학탁다 농톰범 오이랍니다 하이는 농톰바 하이는 강나비네이 바보
4: 농톰범 오이랍니하이바 아두대기디 마카감다 우크라바 이뿌 마카타비오
1: 라이벅 어세온 톡나 티크레 닝템 짜오지네이 바보 무더 썬르기 미니 닝타우 샘게 토랑람미 하진 미드나 슈그노우달로이 타비레 샤캠싱가이가 마탐 꾸이나 샥비우살 강루르바마뚱다 한바와랑가이봉옥다다 용시들락보니 안기마탐 슈오이레 이롤 이란슈따
4: 마니 마니 농토홈바 아이항나 순오빠 이쁘나 싱길람다 타이람바나 순오빠 두네네 이뻐
1: 거리
5: 다비리 라디오 릴라 헤라첸드라 아한바샤루 릴라사나비히바 자고이나촘 상기트 칼라 아카데미 마하비디알야기 릴라강부 아케시바니 임팔 하제목 산덕절이 나하롤기 콘젤